0: ආයේන වාචාය වචේ රසව බුතේ කුලම පකතම් යන බුතෝ පටිගන්න සම්පත්‍යත්ත කාලන්තරේ සංවරිතුම බුතේ
1: අන්නමයං ධම්මානුසති නයං කරෝමසේ.